0: පෙරලි පෙරලි වදින ගානේ දුක හිතෙනවා මට. බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින.
1: පෙරලි පෙරලි වදින ගානේ දුක හිතෙනවා මට. බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින.
2: ඒලක් මුරක්වත් නෑ වගා කළේ මම. අනේ පා මට ලැජ්ජයි නටල වදින කොට.
0: ආසේ ඉන්නවලු ගහේ ඉන්නවලු කුටියේ ඉන්නවලු නොදැක වඳිනවලු.
2: ඉන්නේ නටනවලු වෙන පදට නටනවලු නටල වඳිනවලු පහු පිට පටනවලු.

කොළඹ මේ ගම ඇර යනවා ඒතරේ එහි තියනවාලු දියුණු වෙන්න හොඳම මන්තරේ රක්ෂාවක් ඔබ එද මොන වාගේ ඇද්ද කියලා බලමු කොළඹ සිරපුරේ හරි අයිත මන්දා නැකත්‍රාල කියපු සාස්තරේ

ලෝකෙ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි. ඇඳුම් බැනුම් විකාරේකි මොකද කොට ගවුන්, නොහන මොහොට බයිසිකලෙන් ගසන හැටි රවුන්. මේ නැත්තේ මොකද අපේ ගමේ අයින්සක පෙන්? අයෝ මේකද මේ කොළඹ කිව්වේ? අහ්, ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි. ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි.

සද්දායයි පත්තරේ බලන්න විස්තරේ. මාතර බිත්තර මුදලාලිගේ දුව කුකුල් බිත්තරයක් කාලා පිරිමියෙක් කළා.

අත පැනවත් කර තැලිපිලි අන්දාලා වත් සුණු තවරා මල්වැල් එල්ලා වරලස හැඩවීලා වරලස

0: පරපුරෙන් පරපුර ඔව්හු අප නිය ගැලවූහ. හිස් ගසාලූහ. එරෙහි විය යුතුයාප. උන්ම උරුම කළ උන්ගේම චින්තනයට වහල්වීමෙන් උන්ට එරෙහි විය හැකිද?
1: From time immemorial, we have been their victims. Tortured, torn apart, beheaded. When will we rise up against them? How can we resist them as long as we remain slaves to their heritage, to their ideology?

දුක් බවනේ කියන්නේ. අපිට තව දුක් බවල කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක දුක් බවල හිතේ මුිට පස්සේ අවශ්‍ය ඒ දුක් බවල විතරයි. දුක් බවල දෙන්නේ අපිට අවශ්‍ය නැහැ. විරෙන්නෙත් නැහැ. ජෝතිපාල තව ජෝතිපාල බිහිනුනද මේ රට තියන තුරා එච්චා ජෝතිපාල මේ රටේ සදාකල් හිම රැඳෙනවා කියන එක අපිට විශ්වාසයි.

ඇත පන් සතුසිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත පන් සතුසිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවස